0: මේ කිරීක්ෂණ තමවහදේ බාහිර මත සිරිතකින් පල නෝ නියබල අපේතකවත සෞදි බාකුම්ලාසනේන පූජා වත්කින් විසම
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori kipa nebe servisu, hato brigadu wain, i adeus.

0: මේ කිරීක්ෂණ තමවහදේ බාහිර මත සිරිත තින්පල් නෝ මේ බල අපේත ජවත සෞදි බාකුම්ලා සේන පූජා වක්කින් විසන්
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.